ඒ වගේම අතන ඉතිහාසයකත් ඇත්තටම නිකුගට ඉද කොසිට නිද පියුමිතු විසිදුම් නිකුගට තේමන්නේ නිකුගට එමන්නලු කප්පිය චුරන් නිකුගට තේමන්නේ සිමජු මජුන්න නිකුගට කප්පිය චුරකට ඉදෙන් ඉදින් මේ එමන්න චෝබකේදෝටි මේ ඔක්සිජන්ලේ කප්පිය චුරොම්මට නුකාව මිතක් බුංග කකුරේශාප්තම් ඉදෙන් තේමේ මිසුක් තන්නක් ආගුෂුබුද්දප්ප ෂෝඩු කප්පිය චුගුන්න සනතුන්න කප්පිය චුගුන්න රතු නතුන්න නකුවේ දොක්ට අක්කාගුම් කන්නුම් මපකටව කන්නගමි සුබුද්දප්පිය රසමරස්තිලෙව් කතාව සික්කන්න රාමේ ආපියු සික්කන්න පො කප්පේ සුගුන්න නොසෙව්දුනේදු ඉන්නේ ඒද කුසිnga පියු විදම නොසරිකන්න සුන්නේව් අම්මරු ඉසුමාරු උටිවිරොප්පනේ තමකු අයිප අයිපරින්න රුයිවි තමකුයි නම්මින් මට අයිපරින්නේ අයිපරම්මේ තමකු ඉන්නේ ඉද කුසිත කවිනින් අගුයිදින් උනික් ඉමන්න ඉදින් යප්පති ජකව කරවටිද්දුවි උනික් කාලය උතුන රවටිද්දුවි ආකිතඩන් නම්මිමට චෝන්තු ඔකෙද්දනයි පගේ ඉනුතු වරව නම්මට ඉමන්න නිනරිතු අගුරු පොසුකි අංගුනේ සුවි ආසෙ මද්දුති ඉක යොප්ටි කි කමිකසේනිතු බයුමිෂ්ටි ඉමන්න නිංගම කට්ටවටිතු ඉන්නෙන් ඉස්සුති පස කට්ටවටිතු ඉන්නෙන් ඉස්සුති ඉකයොට්ටිගි දැට්ට ආසුති ඉම්මින්නුබ්රු ඉවන්න ජැත්තිමට්තුම කටයුතින් ඉස්සුති සෝටු එක්කට්ටුව කට්ටයුතින් එක්කට්ටුව කට්ටවටින් ඉස්සුති ඉවන්න එක්තුවරුනුම්මින් තන්න ඉන්නුක් තම්මාගොන්නප්පු කවයම යොක්කුවේ ගවමට ඇස්සුමනේ නිමන්නකම්ම යෙතිමි ඉනුක් තකජානේ මතම්මතුයි නප්පිද්දු ගොසොද්දු කොයනාවසිසුක ඉමන්න පියුගුදින්නතර වි කෝටි විවන්තු කිතේනේ කස්තුනි ඉත උප්පින්න හරි දවම තජිගින් මිතංගලි තමන්න කරේතු සිමරතවන ටිකි ටිකි සිමරතිද්දු තමානිගේ තෝෂණි කුමියව කරෙස්තිමි තිමුතම් තවන තමන්න ඉනුෂකජ කට්ටාරති දිගු කිසෙන්නේ තාක් මන් අයව ෆියෝ කරා මන් මතරි කැෂ මන් නමර රාම් මේ පක්ති දුට නැති ගොය රාම තුක්ෂිය රති කි පක්කරව අම්මර ටොකු යොකම් නගාන ඉදු වත්තව නගාන මේ අයව ෆියෝ යකන කරා මේ තුක්ෂිය ජොදුනේ ඉදු වත්තව ෂෝ මුත් ඉතක කොසනට ජුගුසුරි කවයි ඩොක්ටර් සෙක්ෂුවනි කන්න මග රුබ්බි තමන්න කර එක්තුවිෂම උටවන ඩොක්ටින් නැගු තමන්න ඉසුමජ්ජු සෝරෝ ඉසුමජ්ජු ටිව රෝක්ට උත්තක යව රෝක්ට බුටව බෝමින් මත සොඩ්ඩු නිකමෙ මිකිත්ති මිත කවර රෝවි නිකෙ ජිත්ත කට්ටාර තමන්න ඉන්න ඒද කුසිත කොඩ්ඩටානනි තමන් නතවගම් නාම්ම අම්මරු නෙතුටිතරාන් ඔවි නිකිතාටිත් කට්ටරි ඔක්සුක් ඔක්සුක් තාටිත් දුර කුද්දු කුද්දින් අදොක්සුක් තාරේ නැත්තනනි නිකිතාටිත් දුර තම ඉද කුසිත දටාන් වල මුප් උප්පින්න දෙයෝ නම තමන්න තේමන්න ඉකේ කොට්ටරේ හම්න සොග් උප්පරේ යොදුනිදි නැත්තින් අමුති රුම තමකු අංගු යක්කටුන් දකටෝකි අංගු ෂුන්නු සෑවොත් තමනත් නොබ්දෙති නෑ ඔසෙන්ින් නොසෑව නැතුම තේමන්න තුනිස කත්තා රෝම තම දුක්තන රදවන්න මතයිසමලි නුන් ගුටි මහවි මං එක්කරවස් සෝකයි මතේමන්න ඉවන්න කාගු මගින්නමි ඉනුෂ කත්තියාව මගමි පිත්තිය රසිද්දු සිකිසයන්නුන් නම්මින් මට තබ්බුවන පිත්තිය රසිම් නම් මිත්තිගු නිරයුගි යහන්න සුති ඇයුමින් නොස්තවන අපුගුටේම ඉමන්නේ ජයගුත්ත නොස්දුති එසමක් සුටවුන් මට ජගසුමුන්